0: Next, the Sri Lankan program.
1: FM taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි
0: සේවය. Next, the Sri Lankan program.
1: FM taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

ඉතින් සුබ සන්ධ්‍යාවක් සුබ උදෑසනක් දාවර ශ්‍රාවකීනි. අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ ෆොයිබී ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ වෙත ගෙනේන ඉරිදා අරුණැල්ල සමග. ඉතින් සුන්දර දිනයක බෙහෙවින් ඉර එළිය පතිත වෙන සීතල මුදවා හරින දිනයක තමයි අපි එකතු වෙලා ඉන්නේ. මුලින්ම අද අපි බොහොම සුන්දර කතාබහක් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. මැදිරියට එකතු වෙලා ඉන්නවා කුමාර සහ මදු, ඒ වගේම ජනක එකතු වෙලා ඉන්නවා තාක්ෂණ සහයෙන්. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ අපේ නව කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වෙනවා. දොරට වඩිනවා ප්‍රජා කවි මෙහෙවරක්. ඉතින් වින්දන පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියාවේ නම් වෙලා තියෙනවා බහුසංස්කෘතික මාසයේ විදිහට. ඉතින් අපි බහුසංස්කෘතික මාසය ගැන මද කතා බහක් කරන්නට සූදානම්. ඒ වගේම තමයි ක්වීන්ස්ලන්ත සිංහල සංගමයේ ක්‍රියාත්මක කරන රයිසින් ලීඩර්ස් ගැන බොහොම කෙටි හඳුන්වා දීමක් කරන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්කම තමයි නිරාජ් අපිට එවලා තියෙනවා අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ මේ දිනවල මොනවද වෙන්නේ, මොන වගේ කටයුතු සිද්ධ වෙන්නේ, කොයි වගේ ප්‍රවෘත්තිද තියෙන්නේ කියලා. ඉතින් ඒ සියල්ලටම කලින් මේ සුන්දර උදෑසන අපි මුලින්ම අපේ පළවෙනි ගීතයට යොමු වෙලා ඉමු. මොකද මං හිතන්නේ ගීතවත් වෙලා හදවත පොඩ්ඩක් සැහැල්ලු කරගෙන අද අරුණැල්ලත් එක්ක එකතුනොත් බොහොම සුන්දර කතාබහකට ඔබට සවන් දෙන්නට පුළුවන්. ඉතින් මේ ගීතයෙන් පස්සේ අරුණැල්ල අපි තවදුරටත් සුන්දරව කතා කරගෙන ඔබ සමග අදහස් බෙදාගෙන කරගෙන යමු. මේ අපේ පළවෙනි ගීතය.

0: ඉතින් කුමාරයියේ, අපි මේ අගෝස්තු මාසය තමයි ගෙවමින් ඉන්නේ. අගෝස්තු මාසය ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතිකත්වයේ සැමරන විශේෂ කාල පරිච්ඡේදයක් විදිහට සලකනවා. මොකද මේ මාසයේදී අපි විවිධ සංස්කෘතීන්, භාෂා, ආගම් සහ සම්ප්‍රදායන් එක්ක ගොඩනගලා තියෙන ඔස්ට්‍රේලියාවේ සුවිශේෂත්වය ගැන නැවත නැවත සිහිපත් කරනවා. අද මේ විශේෂාංගෙන් අපි කතා කරන්නේ බහු සංස්කෘතිකත්වය කියන්නේ ඇත්තටම මොකද්ද, ඒක ඔස්ට්‍රේලියාවට වැදගත් වෙන්නේ ඇයි, සහ ඒ අප වැනි ශ්‍රී ලාංකීය ප්‍රජාවන්ට මෙන්ම අපේ දරුවන්ගේ අනාගතයට බලපාන්නේ කොහොමද කියන කාරණා ගැන. ඉතින් කුමාරයියේ, බහු සංස්කෘතිකත්වය කියලා කියන්නේ මොකද්ද?
1: ඔව්, ඇත්තටම බහු ආගමික ඒ වගේම ජාතීන් කිහිපයක් එකට සහජීවනයෙන් ජීවත් වෙන රටක ඉඳලා ඔස්ට්‍රේලියාවට පැමිණිච්ච අපට දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ බහු සංස්කෘතික පරිසරයක. සරලවම කියනවා නම් බහු සංස්කෘතිකත්වය කියන්නේ විවිධ සංස්කෘතික පසුබිම් වලින් ආපු ප්‍රජාවන්ට තමන්ගේ අනන්‍යතාවයේ රැකගනිමින් එකම සමාජයක සාමකාමීව සහජීවනයෙන්, ගෞරවයෙන් සහ සමාන අවස්ථාවන් සහිතව ජීවත් වෙන්න තියෙන අයිතියට. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානුවෙකු වීමට නම් තමන්ගේ මුල් සංස්කෘතිය අතහරින්න ඕන නෑ. කියන්නේ අපි ඔස්ට්‍රේලියානුවෙක් වෙනවා, හැබැයි අපේ සංස්කෘතියත් රැකගෙනම. දැන් එහෙම ගත්තම අපිට ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්, ඒ වගේම සිංහල, එහෙම නැත්නම් දෙමළ කතා කරන්න පුළුවන්, වෙසක්, දීපාවලි, ක්‍රිස්මස්, රාමසාන් සමරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට එකවර ඔස්ට්‍රේලියානු සමාජයේ සම්පූර්ණ සමාජිකයෙක් වෙන්නත් පුළුවන්. මේ දෙක එකිනෙකට පටහැනි දේවල් නෙවෙයි, ඒවා එකිනෙක සම්පූර්ණ කරන දේවල්. ඔව් දුසාන්, මං හිතන්නේ ඊළඟට අපි කතා කරන්න ඕන ඇයි මේක, ඒ කියන්නේ බහු සංස්කෘතිකත්වය ඔස්ට්‍රේලියාවට වැදගත් වෙන්නේ කියලා.
0: ඔකමාරේ, මම හිතන්නේ අද අපි දකින්නේ ලෝකේ විවිධ රටවල් වලින් පැමිණි ජනතාවක් එකට ජීවත් වෙන රටක් විදිහට තමයි ඔස්ට්‍රේලියාව. විවිධ භාෂා, වටිනාකම් සහ ජීවන අත්දැකීම් මේ රටට ගෙන එන්නේ අලුත් අදහසක්, ඒ වගේම අලුත් කුසලතා, ඒ වගේම ජීවිතය ගැන බොහොම විසිතුරු දැක්මක් නැත්නම් විසිතුරු සිහිනයක් හොයාගෙන තමයි යෝන් ඔස්ට්‍රේලියාවට එන්නේ. ඒ නිසා බහු සංස්කෘතිකත්වය සමාජ සාධාරණත්වය පිළිබඳ කාරණාවක් විතරක් නෙමෙයි, ඒක ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් වගේම සමාජීය වශයෙන් රට ශක්තිමත් කරන සම්පතක්. එම සම්පතක් විදිහටම තමයි ඔස්ට්‍රේලියාව මේ කාරණාව පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ. විවිධත්වයේ තිබෙන තන්වල නිර්මාණශීලීත්වය වැඩි කියලා පර්යේෂණ පවා ගොඩක් වෙලාවට පෙන්වලා දීලා තියෙනවානේ. ඉතින් මොකද එකම ප්‍රශ්නය විවිධ කෝණවලින් බලන මිනිස්සු ටිකක් එතනට එක්රොක් වෙලා ඉන්න හින්දායි. ඉතින් ඔස්ට්‍රේලියාව රටක් විදිහට ගත්තාමම මට හිතෙනවා එහෙම තැනක තියෙන්නේ කියලා. ඉතින් මදු, මේ බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය කොහොමද කියලා හිතුවොත්?
2: ඔව් දුෂාන්, අද ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතාම සක්‍රීය ප්‍රජාවක් විදිහට දියුණු වෙලා තියෙනවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරු, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයන් වගේම කලාකරුවන්, ස්වේච්ඡා සේවකයන් විදිහට ශ්‍රී ලාංකිකයන් සෑම අංශයකින්ම දායක වෙමින් ඉන්නවා. නමුත් අපේ ප්‍රජාවේ තියෙන ලොකුම ශක්තිය වෙන්නේ වෘත්තීය සාර්ථකත්වය විතරක්ම නෙවෙයි. අපි බැලුවොත් අපේ සංස්කෘතික උරුමය, පවුල් වටිනාකම්, ප්‍රජා සේවා සංකල්ප, මේ සියල්ලම අපි මේ රටට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි බැලුවොත් අපේ සිංහල පාසල්, ආගමික මධ්‍යස්ථාන, ඒ වගේම සංස්කෘතික උත්සව පවා, ඒ වගේම අවුරුදු උත්සව, වෙසක් සැමරුම්, මේ හැමදේම විවිධ ප්‍රජා සංවිධාන ඒවට හොඳම උදාහරණ වෙනවා. ඉතින් දුෂාන්, මේ බහු සංස්කෘතික ක්‍රියාකාරකම් වැදගත් වෙන්නේ ඇයි අපිට?
0: ඔව්, ඒක ගැන කතා කරන්නත් එක්කම මදු, මම චූටි දෙයක් එකතු කරන්න කැමති වාර කියපු කාරණාවට. ඒ කියන්නේ දැන් අපි මෙහෙම බහු සංස්කෘතික සංස්කෘතියක් සංකල්පයක් ඔස්ට්‍රේලියාවේ හැදෙද්දී අපි අවුරුදු ගණනාවක් තිස්සේ එහෙම සමාජයක එහෙම තැනක ජීවත් වෙච්ච කොටසක්. ඉතින් අර අපි එනකොටම මං හිතන්නේ ඔබ කියන්න උත්සාහ කරත් ඒකයි, අපි එනකොටම අපේ ඒ ප්‍රජා සංකල්පයන්, පවුල් වටිනාකම්, අපේ සංස්කෘතිකමය විදිහට අපිට හම්බෙච්ච උරුමයේ එකට එකතු වෙලා වැඩ කරන විදිහ ප්‍රජාවක් විදිහට හැසිරෙන එක අපි මෙහෙටත් ඒ විදිහටම අරන් ඇවිල්ලා තියෙන. ඔබ කිව්ව හරියටම හරි. මොකද සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු උත්සවයක් කළාම නැත්නම් සංස්කෘතික ප්‍රසංගයක් කළාම ඒක ඇති වැදගත්කම මොකද්ද? ඒකෙන් බහුසංස්කෘතිකත්වය රැකෙන්නේ කොහොමද කියන එක. හැබැයි ඇත්තටම මේ ක්‍රියාකාරකම් කරන්න විනෝදාස්වාදය ලබා දීම සඳහාම විතරක්ම නෙමෙයි. මේ වැඩසටහන් තුලින් ප්‍රජාවක් විදිහට අපි එකතු වෙනවා. අලුත් පවුල් අඳුන ගන්නවා. තරුණයන්ට තමන්ගේ අනන්‍යතාවය ගැන දැනගන්න, ඒ ගැන ආඩම්බර වෙන්න ඉඩ ලැබෙනවා. අපේ දුවදරුවන්ට, අපේ නව යෞවන වියේ ඉන්න තරුණ තරුණියන්ට මෙන්න මේ අවස්ථාව තමන්ගේ අනන්‍යතාවය ගැන දැනගන්න ආඩම්බර වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම තමයි දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගේ සංස්කෘතිය ගැන, ඔවුන්ගේ ජීවන රටාවන් ගැන, ඔවුන් කොහොමද පවුලත් එක්ක එකතු වෙලා හිටියේ, ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ, මේ ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් සංස්කෘතික කණ්ඩායම් වල අයත් ඒවට සහභාගී වීමෙන් අන්‍යෝන්‍ය අවබෝධය වැඩි වෙනවා. අපිට වෙන සංස්කෘතියන් ගැන තියෙන අවබෝධය වැඩි වෙනවා. ඔවුන් එක කොහොමද කතා කරන්න ඕනේ, ඔවුන් එක කොහොමද හැසිරෙන්න ඕනේ කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් අද ලෝකේ බොහෝ ගැටුම් ඇති වෙන්නේ මිනිසුන් එකිනෙකා ගැන නොදන්න නිසයි. ඒ නිසා සංස්කෘතික හුවමාරුව කියලා කියන්නේ, මේ අපි කතා කරන බහුසංස්කෘතිකත්වය කියලා කියන්නේ සාමකාමී සමාජයක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය අංගයක්. මේක ගැන හිතුවහම අපිට ඊළඟට හිතන්න තියෙන කාරණාව තමයි, මදු අපේ දරුවන් සහ ඔවුන්ගේ අනාගතය, ඒකට කොහොමද මේ බහුසංස්කෘතිකත්වය කියන එක පදනම් වෙන්නේ කියන එක.
2: ඉතින් දුෂාන්, බහුසංස්කෘතිකත්වය ගැන කතා කරනකොට අපිට තරුණ පරපුර ගැන විශේෂයෙන්ම කතා කරන්න වෙනවා. අද ඕස්ට්‍රේලියාවේ ඉපදුන දරුවන්, ඒ වගේම හැදී වැටුණු දරුවන් ලෝක දෙකක් අතර ජීවත් වෙනවා. ගෙදරදී ඔවුන් ශ්‍රී ලාංකික වටිනාකම්, භාෂාව, ඒ වගේම සම්ප්‍රදායන් ඉගෙන ගන්නවා. පාසලේදී, ඒ වගේම රැකියා ජීවිතයේදී ඔවුන් පුළුල් ඕස්ට්‍රේලියානු සමාජයේ කොටසක් වෙනවා. ඉතින් වැඩිහිටියන් විදිහට අපේ අභියෝගය වෙන්නේ ඒ දෙකෙන් එකක් තෝරගන්න කියන එක නෙවෙයි, දෙකම ශක්තිමත් බවට පත් කරන්න උදව් කරන එක. ඉතින් දරුවෙක් තමන්ගේ සංස්කෘතිය ගැන ආඩම්බර වෙනකොටත්, ඒ වගේම වෙනත් සංස්කෘතීන්ට ගෞරව කරනකොටත්, ඒ දරුවා නිරෝගී සහ විශ්වාසවන්ත පුරවැසියෙක් බවට පත් වෙනවා. ඉතින් දුෂාන්, මේ බාහු සංස්කෘතිකත්වය කියන්නේ උත්සව වලට වඩා විශාල දෙයක් කියලා මට හිතෙනවා.
0: ඔව් මදු, ඔබ කියපු එක හරියටම හරි. බහුසංස්කෘතිකත්වය කියලා කියන්නේ උත්සවයකට වඩා ඉතා විශාල දෙයක්. ඒක නිසයි ඔබ කියපු කාරණාව දරුවෙකුට මේ ඔවුන්ට ලැබෙන සංස්කෘතිකමය අවබෝධය, ඔබ හරියටම කිව්වා, විශ්වාසවන්ත නිරෝගී පුරවැසියෙක් නිර්මාණය කරනවා. මොකද ඔහු තමන්ගේ සංස්කෘතියට තමන්ගේ සංස්කෘතිය ගැන ආඩම්බර වෙන අතරෙම විශාල වශයෙන් පැතිරිච්ච වෙනත් සංස්කෘතීන් ගණනාවකට ගෞරව කරන්න ඕන එක එකතු වෙලා ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ බහුසංස්කෘතිකත්වය කියන වචනය ඇහුවාම සමහර විට කෑම, නර්තනය, සම්ප්‍රදායික ඇඳුම් මතක් වෙනවා ඇති. ඒව වැදගත් තමයි. නමුත් බහුසංස්කෘතිකත්වය කියලා කියන්නේ ඉතාම ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ අයත් වීම පිළිබඳ හැඟීමක්, සමාන අවස්ථා පිළිබඳ සංකල්පයක්, අන් අයගේ විශ්වාසයන්ට ඇදහිලිවලට, ඔවුන්ගේ සිරිත් විරිත් වලට ගරු කිරීමේ වටිනාකමක්, ඒ වගේම තමයි එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට තියෙන හැකියාවක්. ඒක නිසයි බහුසංස්කෘතික ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ විවිධ මිනිසුන් එකම තැන ජීවත් වෙන රටක් පමණක් නෙවෙයි, ඒ විවිධ මිනිසුන් එකිනෙකාගේ ශක්තීන් අඳුනාගෙන එකට අනාගතයක් ගොඩනගන රටක්. මේ ඔක්කොම කල්පනා කරද්දි කුමාර, අපිට මොකද්ද අවසාන පණිවිඩය විදිහට මේ බහුසංස්කෘතිකත්වයේ සමරන මේ කාලේ අපිට මොකද්ද අපේ දායකට ශ්‍රාවකයන්ට කියන්න තියෙන්නේ?
1: ඔව් දුෂාන්, මේ බහුසංස්කෘතික මාසය ආපහු මතක් කරොත් එහෙම අගෝස්තු මාසයේ. ඉතින් මේ මාසයේදී අපි මෙහෙම හිතමු, අපි අපේ සංස්කෘතිය රැකගන්න කරන දේවල් මොනවද? ඒ වගේම වෙනත් සංස්කෘතීන් ගැන අපි ඉගෙන ගන්න දේවල් මොනවද? අපි ඒවා ඉගෙන ගන්න විවෘතද? අපේ දරුවන්ට විවිධත්වය කියන එක පිළිබඳව අපි උගන්වන්නේ කොහොමද? ඒක බය වෙන්න ඕන දෙයක් හැටියටද? එහෙම නැත්නම් සමරන්න ඕන දෙයක් හැටියටද? එහෙමත් නැත්නම් ඒක අපි විශ්වාසයෙන් ඉගෙන ගන්න ඕන, වැළඳ ගන්න ඕන දෙයක් කියලාද? ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ලොකුම ශක්තිය වෙන්නේ මේ බහු සංස්කෘතිකත්වය, විවිධත්වය. ඒ විවිධත්වය රැක ගැනීම සහ සැමරීම අපි හැමෝගෙම වගකීමක්. ඒකෙන් කවදාකවත් අපේ සංස්කෘතික අනන්‍යතාවයට, අපේ හරපද්ධතීන් වලට හානියක් වෙන්නේ නැහැ. අපි හැම හිතනවා නම් ඒක අපේ වැරැද්දක්, ඒ වගේම පටු සංකල්පනාවක්. ඉතින් මේ බහු සංස්කෘතික මාසයේදී අපේම සංස්කෘතිය ගැන අපි ආඩම්බර වෙමු. ඒ වගේම තමයි අපි අනිත් අයගේ සංස්කෘතියට ගරු කරන්න පුරුදු වෙමු, ඉගෙන ගනිමු. අපි එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. ඒ වගේම තමයි අපි මේ ඉගෙන ගැනීම තුළ, අවබෝධය තුළ අපිට වඩාත් ශක්තිමත් ප්‍රජාවක්, ඒ වගේම වඩාත් විශ්වාසවන්ත ප්‍රජාවක් හැටියට ගොඩනගෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් දුසාන්, අද දවසේ අපි කතා කරපු දේවල් ඉතාම කෙටියෙන් කිව්වොත් එහෙම, බහු සංස්කෘතිකත්වය කියන්නේ තමන්ගේ අනන්‍යතාවය අතහැරීම නෙවෙයි. තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් අනිකුත් සංස්කෘතීන් වලට ගරු කරන්නත් ඉගෙන ගැනීම. ඒ වගේම තමයි අපි හැමෝම එකා වගේ නිසා නෙවෙයි, අපි වෙනස් නිසා ප්‍රජාවක් හැටියට මේ ඕස්ට්‍රේලියානු ප්‍රජාව, ඕස්ට්‍රේලියාව ශක්තිමත් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. අවසාන වශයෙන් සංස්කෘතික උත්සව, භාෂා පාසල්, ප්‍රජා ක්‍රියාකාරකම් මේවා විනෝදාස්වාදයේ සඳහා පමණක් අපි තෝරාගත්තේ නැවේ. ඒවා අනාගත පරපුරට අනන්‍යතාවය, අයිතිවාසිකම සහ සමාජ සම්බන්ධතා පිළිබඳව අගය වැටහීම ලබා දෙන මහඟු ආයෝජනයක් කියන එක අපි තේරුම් ගන්න එක.
0: ඕකම මං හිතන්නේ ඉතාම සුන්දර කතා බහක් අපි කරගෙන ගියා. බහු සංස්කෘතිකත්වයේ සමරන මේ මාසය ඇතුලේ අපේ සංස්කෘතිය කොහොමද මේ බහු සංස්කෘතිකත්වයේ පුළුල්ව විහිදලා ගිය ඔස්ට්‍රේලියාව ඇතුලේ මුහුවෙන්නේ, ඒ වගේම තමයි අපේ අනාගතය, අපේ ආදරණීය දරුවන් කොහොමද මේකත් එක්ක මුහුවෙන්නේ කියන එක ගැන, ඒ වගේම අපි මේ සංවිධානය කරන මේ හැම දෙයක් ඇතුළෙම, මේ ප්‍රජාව එකතු වෙලා සංවිධානය කරන හැම දෙයක් ඇතුළෙම ඒ බහු සංස්කෘතිකත්වයට අපි තව තවත් මුහු වෙමින්, ලං වෙමින් ඔවුන් එකට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. අපි මේ ගීතයට සවන් දීලා අපේ ඊළඟ කතාබහත් එක්ක එකතු වෙමු නැවතත්.

0: ඉතින් කුමාර, අපි මේ කතා කරපු බහු සංස්කෘතිකත්වය ගැන කතා කරපු කාරණාව ඇතුළෙම මට හිතුණා අපි කතා කර අපේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්, අපේ දරුවන් මේ බහු සංස්කෘතිකත්වය ඇතුළේ ඔවුන් මුහුණ දෙන අභියෝගයන් සම්බන්ධයෙනුත්. ඉතින් අද ඔස්ට්‍රේලියාව විශේෂයෙන්ම ගත්තොත් ක්වීන්ස්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණ නව යෞවනයන්, තරුණ තරුණියන්, ඒ වගේම තමයි දරුවන් බොහෝ දෙනෙක් විවිධ අභියෝගවලට ලක් වෙලා තියෙනවා. මේක ඇතුළේ අපි දකින මූලික කාරණාවක් තමයි අපි භූගෝලීය වශයෙන් හුදෙකලා වෙලා ඉන්නීම සම්බන්ධ කාරණාව. ඒ කියන්නේ අපි සමහර වෙලාවට ක්වීන්ස්ලන්තයේ කියන ප්‍රාන්තය ඇතුළෙම ගත්තත් අපේ සිංහල ප්‍රජාව බොහෝ නගරවල් වලට නැත්තම් ප්‍රදේශවලට හුදෙකලා වී තිබීම. ඒ වගේම තමයි අපි ඉස්සල්ල කතා කරපු අර සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳව තියෙන ගැටලු. එකක් තමයි ශ්‍රී ලාංකීය පවුල තුළ තිබෙන මේ සංස්කෘතික වටිනාකම්, සමහර වෙලාවට දෙමව්පියන් ලංකාවෙන් එනකොට අරන් ආපු තමන්ගේ සංස්කෘතිකමය කාරණා, නැත්තම් සංස්කෘතිකමය බැඳීම්, නැත්තම් සංස්කෘතිකමය සීමාවන්, මේව සහ ඔස්ට්‍රේලියානු සමාජ ජීවිතය අතර තියෙන සමතුලිතතාවය පවත්වා ගැනීමට වීම නිසා ඇතිවන පීඩාවන්, මේ දේවල් අනිවාර්යෙන්ම ඔවුන්ගේ මානසික තත්ත්වයට, ඒ වගේම ඔවුන්ගේ නායකත්ව ගුණාංගවලට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සංස්කෘතික පසුබිම කියන කාරණාව ඇතුළෙත්, භූගෝලීය හුදකලා වීම කියන කාරණාව ඇතුළෙත්, ඒ වගේම තමයි මෙහෙම අර සමහර වෙලාවට තමන්ගේ පවුල් පසුබිමත් එක්ක ඇති වෙලා තියෙන අභියෝගවලටත්, පිටතින් පවතින අභියෝගවලටත් දෙකටම එකසේ මුණ දෙන්න සිදුවීම කියන කාරණාව ඇතුළේදී මේ දරුවන්ට සමහර වෙලාවට මානසික සෞඛ්‍ය අභියෝග ඇතිවීමට හැකියාව තියෙනවා. ඉතින් අනික් කාරණාව තමයි මම දකින්නේ මේ අභියෝග ඔක්කොම ඇතුළේ ඔවුන්ට ලැබෙන්නා වූ නායකත් අවස්ථා පිළිබඳ හිඟයක් ඇති වෙන්නට පුළුවන්. එකක් තමයි අපි බොහොම අපි ජීවත් වෙච්ච සංස්කෘතිය ඇතුළේ, අපි ඉස්කෝලේ කාලේ අපි පිළිපදපු සංස්කෘතිය ඇතුළේ, නැත්නම් අපිට කියලා දීපු සංස්කෘතිය ඇතුළේ අපිට ගොඩක් වෙලාවට කියලා දීලා තියෙනවා පොලයිට් වෙන්න, නැත්නම් අපිට සමහර තියෙනවනේ කුමාරයේ කතාව, ඔබ තනකට යනවනම් ගිහිල්ලා ඉස්සලම් පිටිපස්සේ වාඩි වෙන්න, ඔබ ඉස්සරහට ඕන නම් එක්කන් යයි කියලා. හැබැයි මේ වගේ කාරණා ඇතුළේ, මේ සංස්කෘතික කාරණා ඇතුළේ මේ වගේ රටක ඒ විදිහට වැඩ කරන්න සමහර වෙලාවට අමාරුයි. තමන්ගේ නායකත්වයේ ගොඩක් වෙලාවට පෙන්වන්නට ඕනේ. තමන් යමක් කිරීමට කැමැත්තෙන් ඉන්නවා, ආසාවෙන් ඉන්නවා කියලා පෙන්වන්නට ඕනේ. මෙන්න මේ කාරණාවත් මේ අභියෝග වලට සමහරලාට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගැන සලකා බලලා ක්වීන්ස්ලන්තයේ අපේ සිංහල සංගමය මේ වගේ දරුවන්ට, නව යෞවනයන්ට සහ දරුවන්ට මේ නායකත්ව අවස්ථා සහ ඔවුන්ගේ මානසික ගැටලු පිළිබඳ කතා කරන්නට, ඒ වගේම ඒව කොහොමද විසඳාගන්නේ, නායකත්වය වැඩි දියුණු කරගන්නේ කොහොමද, මේ කියන කාරණා ගැන කතා කරන්න රයිසිං ලීඩර්ස් නමින් මං හිතන්නේ වැඩසටහනක් සූදානම් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේ අපි බහු සංස්කෘතිකත්වය ගැන කතා කරපු වෙලාවේ මේක බොහොම හොඳ කාරණාවක්, මේක පිළිබඳ පොඩි විස්තරයක් කරන්නට. මොකද අපි මේක දීර්ඝ වශයෙන් කතා කළ යුද්ධයක් අපි ඉදිරියේදී කරමු. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ පොඩි විස්තරයක් බලාපොරොත්තු වෙනවා.
1: බොහොම ස්තුතියි දුෂාන්. Rising Leaders Sri Lankan Youth Empowerment and Wellbeing Program, මේ වැඩසටහන ක්වීන්ස්ලන්ත සිංහල සංගමය, ක්වීන්ස්ලන්ත රජයේ පූර්ණ අනුග්‍රහය ඇතුව දියත් කෙරෙන අවුරුදු දෙකක වැඩසටහනක්. මේ වැඩසටහන දියත් කරන්නේ, සැලසුම් කරලා තියෙන්නේ ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණ දූ දරුවන්ගේ නායකත්ව සහ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් හැටියට. ඉතින් මේ වැඩසටහන තුළ අපේක්ෂා කරන අරමුණු තමයි අපේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත තරුණ දූ දරුවන්ගේ සමාජ සම්බන්ධතාවය සහ අනන්‍යතාවය පිළිබඳව හැඟීම වැඩි දියුණු කිරීම, නායකත්වය, සංනිවේදනය සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම, මානසික සෞඛ්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම, විශේෂ වැදගත්කමක් දරන තව අරමුණක් තමයි හුදකලා ප්‍රජා කණ්ඩායම් හැටියට ක්වීන්ස්ලන්තයේ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් ඇතුළේ ඉන්න තරුණ දූ දරුවන් අතර මිත්‍ර සම්බන්ධතා ගොඩනැගීම. ඉතින් මේ වගේ පුළුල් අරමුණු ගණනාවක් ඇතුව තමයි මේ වැඩසටහන ක්වීන්ස්ලන්ත සිංහල සංගමය විසින් දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, රයිසිං ලීඩර්ස් වැඩසටහනේ විශේෂම ලක්ෂණය තමයි මේක හුදෙක් තරුණයන් වෙනුවෙන් වැඩිහිටියන් ක්‍රියාත්මක කරන වැඩසටහනක් නොවීම. මේක ඇත්තටම තරුණයන් විසින්ම ඒ වැඩසටහන් සැලසුම් කිරීම, ඒ වගේම තමයි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, මේ සියල්ලම සිදු කිරීම. මෙතෙන්දි සිද්ධ වෙන්නේ තරුණයන්ගේම යූත් එක්සිකියුටිව් කමිටි එකක් පත් කරලා මේක තරුණ ප්‍රජාවක්, තරුණ ප්‍රජා සමූහයක් හැටියට ක්‍රියාත්මක වන විදිහට තමයි ක්වීන්ස්ලන්ත සිංහල සංගමය මේ වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ. හොඳයි, ඉතින් ඔන්න වැදගත්ම කාරණේ මේක. දැන් මේ රයිසිං ලීඩර්ස් වැඩසටහනේ දියත් කිරීම හැටියට, දියත් කිරීමේ වැඩමුළුවක් හැටියට සැප්තැම්බර් මාසේ 6 ඉරිදා උදේ 11 ඉඳලා හවස 2 වෙනකම් ආචර් ෆීල්ඩ් වල තියෙන බ්‍රිස්බේන් ක්‍රිකට් සෙන්ටර් කියන ස්ථානයේදී වැඩමුළුවක් පැවැත්වෙනවා. මේකට සහභාගි වෙනවා මහාචාර්ය බොබ් ඩික්, ලීඩර්ෂිප් කෝච් කෙනෙක් හැටියට, ඒ වගේම තමයි නෙත් ධර්මසිරි, යූත් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් හැටියට. ඉතින් මහාචාර්ය බොබ් ඩික් කියලා කියන්නේ යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලන්ඩ් වල ඇජංක් ප්‍රොෆෙසර් කෙනෙක්. ඔහු මේ ඇක්ෂන් ලර්නින් පිළිබඳව ඉතාමත් ප්‍රවීණයෙක්. ඉතින් ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ පළමු වැඩසටහන සඳහා. ඒ වගේම තමයි නෙත් ධර්මසිරි මෑත කාලීනව මාධ්‍ය අවධානයක් ලබාගත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ දීප්තිමත් තරුණයෙක්, ඒ වගේම ටෙක් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක්. ඉතින් ඔහුත් ඉතාමත් කැමැත්තෙන් මේ අවස්ථාවට සහභාගි වෙනවා ඔහුගේ අත්දැකීම් අපේ තරුණ දූ දරුවොත් එක්ක බෙදාගන්න. ඉතින් මම ඔබට මතක් කරන්නේ ඔබ ශ්‍රී ලාංකික, ඔබ ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පවුලක, ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයේ සහිත දූ දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවුන කියලා ප්‍රශ්නයක් නෑ. ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ, ක්වීන්ස්ලන්තයට ඇවිල්ලා ඉන්නේ, ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් හැටියට වුණත් ඔබට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ පාසල් ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් වුණත්, විශ්වවිද්‍යාලයේ ඉන්න ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් වුණත්, ශ්‍රී ලංකාවෙන් ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා එකක් මත මෙහි රැඳී ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ අවුරුදු 14 25 අතර වයසේ නම් ඔබට රයිසිං ලීඩර්ස් වැඩසටහන එක්ක එකතු වෙන්න පුළුවන්. දැනට ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දූ දරුවෝ 70කට අධික පිරිසක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා, ලියාපදිංචි වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේක අඩුම තරමේ 100ක් දක්වා වැඩි කරගන්න. ඉතින් ඔබත් දැනට ලියාපදිංචි වෙලා නැත්නම් එන්න පිවිසෙන්න saqld.org.au/rising leaders කියන වෙබ් අඩවියට. ඉතින් මේ වෙබ් අඩවියට ගියාන් පස්සේ ඔබට ලියාපදිංචි වෙන්නට පුළුවන්. ඉතින් නැවතත් මතක් කරන්නේ ඔබ මෙතෙක් මේ වැඩසටහනට, මේ රයිසිං ලීඩර්ස් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් අදම ලියාපදිංචි වෙන්න. හෙට දවසේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව මේ බහුසංස්කෘතික ඔස්ට්‍රේලියාව තුළ මෙහෙවන නායකයෙක් වෙන්න රයිසිං ලීඩර්ස් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි දුසාන් නැවත වතාවක් මේ අවස්ථාව ලබා දුන්නට.
2: 98.1 FM. Hi, I'm Brisbane Lord Mayor Adrian Schrinner. It's been a year since we rolled out almost 160,000 new green bins to residents across Brisbane. In fact, if you lined up every green bin in Brisbane end to end, it'd stretch all the way from here to Gympie. Together we've helped divert nearly 69,000 tonnes of garden waste from landfill. It's a simple way to protect our environment while keeping your yard neat and tidy. Head to our website to find out more and to make the most of your green bin today.
3: This August, Multicultural Queensland Month 2026 brings people together across the state, celebrating culture, community, spirit, and many stories that make Queensland feel like home. All month long, everyone is invited to connect through food, music, art, sport, and local events that showcase Queensland. From regional towns to city streets, everyone is encouraged to come together, learn from one another, and celebrate the cultures that shape life in Queensland. Come together and be a part of the celebrations happening across Queensland at qld.gov.au/multicultural month. Radio 4EB is proud to be one of the sponsors of Multicultural Queensland Month in partnership with Queensland Government.
4: ඉතින් අපි බොහොම දීර්ඝ කතාබහක යෙදිලා හිටියේ මේ බහුසංස්කෘතික දිනය සම්බන්ධ කාරණාවේදී. ඊට පස්සේ මේ කුයින්සන්ත සිංහල සංගමය කරන්න යන සත්කාරය පිළිබඳවත්. ඉතින් මේ ළඟට අපිට තියෙන්නේ නිරෝධගෙන් අපිට ලැබිලා තියෙන ශ්‍රී ලංකීය පුවත්වලට සවන් දෙන්න. හැබැයි ඊට කලින් අපි සුන්දර ගීතයක් අහලෙමු. මොකද මේ සුන්දර ඉරිදාව කතා බහින්ම බර කරගන්න ඕමන නැහැ. අපි මේ ගීතයට සවන් දීලා අපේ ප්‍රවෘත්ති අහලා ඊට පස්සේ නැවතත් අපේ තියෙන සුන්දර කතා බහක් වින්දන ගීපොත එළිදැක්වීම සම්බන්ධ අපි ඒකට යොමු වෙමු. ඉතින් මේ ගීතය ඔබට ඉරිදා අරුණැල්ලෙන්.

0: Это «Под посылитерма».
1: විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමයේ පරිදි පසුගියදා ගැසට් කරනු ලැබුවා. එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වා වන අතර අභිහාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා ලෙසද සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත් අග විනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහුගේ වයස අවුරුදු 67ට එළඹෙන දින හෝ අග විනිසුරු ධූරයට පත්වන දිනේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනේ යන දින දෙකෙන් කලින් එළඹෙන දිනේ බවද එහි සඳහන් වනවා. මීගමුව, මහර, මැගසින්, කුරුබිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ අතර බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. එමෙන්ම රැඳවියන් මුහුණ දී සිටින කැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සලබැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ. ඒ අනුව බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගින් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවියන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර කීපයක ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් 10කට වැඩි වීම හේතුවෙන් අභිහාචනාධිකරණය හරහා ඇප ලබා ගැනීමේ ප්‍රමාදයන් ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා උපවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිනේවා මහතා සඳහන් කළා. ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස් ප්‍රතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වෙනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු නව මැගසින් සහ කුරුවිට හා පල්ලන්සේන බන්ධනාගාරවලද නොසන්සුන්තාවයක් වර්ධනය වුණා. දිගින් දිගටම බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මෙම තත්ත්වය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ත විජේපාල මහතා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් වෙන්න බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවීමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බවද කියා සිටියා. ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානයේ ලොකු කලබලයක් තිබෙනවායි කියලා. අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා මේ මැගසින් එකේ කුරුවිටත් පල්ලන්සේනත් සිදු වී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.
3: අධිකරණ ඇමතුමා විශේෂ සාකච්ඡා කීපයකට සම්බන්ධලා තියෙන්නේ මහජන ආරක්ෂා පිළිබඳ ඇමතුමා තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
4: මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.
2: අවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. තමුන්නාන්සලා අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්නේ ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්නේ ඇති වුණා ඊයේ රෑ. කුරුවිට අද උදේ පල්ලන්සේන බන්ධනාගාරෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. එකක් මතක තියාගන්න, කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මේ අපරාධ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට
5: අරගෙන හොනරබල් මිනිස්ටර්
2: ඔබතුමාලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක
5: මම
2: අස්සාව ඉල්ලීමක් කරනවා.
4: මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. මහජන ආරක්ෂාව සහතික කරනවා. කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙල කීපයක් යෝජනා වෙලා තිනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තිනවා. ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාවෙන් අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තිනවා.
1: ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරකීමට රජය දැඩි ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. වසර ගණනාවක් පුරා ආදිවාසීන් ඉල්ලා තිබූ ආදිවාසී පනත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, ආදිවාසීන් ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු පරිදිමින් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ආදිවාසී පරම්පරාවක විඳඹු මාතාවන්ට ගරු කිරීම ජීවිතය සහ යහපත්ව සුරක්ෂිත කිරීම යන තේමා කර ගනිමින් දමාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර
6: ආචාර්ය නිමල් සේදරයන්ගේ සම්මා සංකල්පනයක් වූ ප්‍රජා කවි මෙහෙවරක 6 වෙලුම වින්දන කාව්‍ය සංග්‍රහය දොරට වඩිනවා අද සවස 3. මේ පිළිබඳව අපේ අසන්නන් දැනුවත් කරන්නට මම ආරාධනා කරා ආචාර්ය නිමල් සේදර මහත්මයාට.
7: බ්‍රිස්බේන් නුවර ඉන්න කවීන් එකතු කරගෙන පද්‍ය සංග්‍රහයක් වාර්ෂිකව නිෂ්පාදනය කරන්න ඕන කියන අදහසක් මට ඇති වුණේ මීට අවුරුදු 5කට පෙර. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි සංකලන කියන පද්‍ය සංග්‍රහය නිෂ්පාදනය කළා. එය අපි සරසවි ප්‍රකාශයක් හැටියට නිකුත් කරන්න යෙදුණා. 1922 අවුරුද්දේ තමයි ඒක අපි පටන් ගත්තේ. ඒ පටන් ගත්ත දේ අඛණ්ඩව කරගෙන යෑමේ අවශ්‍යතාවය තිබුණ නිසා අපි ක්‍රමානුකූලව මකරන්ද, පැහැසරණි, අරුණැල්ල, සංකල්පනා කියන පද්‍ය සංග්‍රහයන් නිපදවූ අතර ඒ 6 සංග්‍රහ හැටියට 6 කෘති හැටියට වින්දන නිකුත් වුණා අගෝස්තු මාසේ 2026. මේට කවීන් 20 දායක කරලා තියෙනවා. ශ්‍රී ලංකාවෙන් 15, නවසීලන්තෙන් කෙනෙක්, ක්වීන්ස්ලන්තෙන් 7 සහ සෙසු පිරිස සිඩ්නි වලින්. ඉතින් මේක ඉතාම තෘප්තිමත් දෙයක් හැටියට මම කරගෙන යන්නේ. මේ කටයුත්ත මේ යෞවන සමයේ ඉඳලා මට හුරු දෙයක්. ඉතින් මෙයින් ලැබෙන සතුට තව කෙනෙකුට සතුට ලබා දීමයි. මම ඒක සපුරාම භුක්ති විඳිනවා, තව කෙනෙක් තෘප්තිමත් කිරීම. මේ සංකල්පය ආරම්භ කරාට පස්සේ ඒ ආරම්භක අවස්ථාවේ ඉඳලා මට මේ කටයුතු දියත් කරන්න මේ සෑම කවියෙක්ගෙම සහයෝගය ලැබෙනා වගේ මට ලොකු ශක්තියක් වුණේ කුමාර දිසානායක මහත්මයා, ආචාර්ය කුමාර දිසානායක. මට කියන්න තියෙන්නේ, මට දැනෙනවා අනිත් අයගේ කතා බහෙන් කිරණ ප්‍රකාශ වලින් මේ කෘතීන් 6 නිෂ්පාදනය කිරීම මේ නගරයට විතරක් නෙවෙයි, මේ රට තුළ විතරක් නෙවෙයි, මේක බලපෑම ජාත්‍යන්තරව සිද්ධ වෙලා තියෙනවා. මේක බලපෑම විශේෂයෙන්ම ශ්‍රී ලංකීය සමාජයට දැනලා තියෙනවා. මෙවැනි කටයුතු කරන්න පුළුවන් ඒකෙන් ලොකු සේවයක් වෙනවා කියලා. ජනතාව අතර කවි කියවන්න, කවි රස විඳින්න උනන්දුවක් වැඩි වෙලා තියෙන ප්‍රවණතාවයක් මත මම හිතනවා මා මේ දරණ සතුට වින්දන මට පමණක් නෙවෙයි සියලු දෙනාටම වින්දනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
6: ඔව් ඉතින් අද සවස පැවැත්වෙන දොරට වැඩීමේ උත්සවයේදී මේ පොතේ ඇතුළත් නිර්මාණ පිළිබඳව ඇගයීමක් කරන්නේ සොයුරු තිසර ශ්‍රීමාල. මම තිසරට ආරාධනා කරනවා දැන් අපේ අසන්නන් වෙනුවෙන් ඒ නිර්මාණ කිහිපයක් පිළිබඳව රසවින්දනයක් කරන්න කියලා.
5: බොහොම ස්තුතියි කුමාර. එහෙනම් කවි පොතේ පසුබිම ගැන යම්කිසි කතාබහක් දැනටමත් කෙරලා තියෙන නිසා මම යොමු වෙන්නම් කෙලින්ම කවි කීපයක් විමසා බැලීම වෙත. මම හිතුවා මේ කවි පොතේ කවීන් 20 දෙනා තුරෙන් අපේ බ්‍රිස්බේන් කවියන් 7 දෙනාගේ කවි හතක් ඉතා කෙටියෙන් විමසා බලන්නට. ඉතින් කවි පොතේ අපිට මුලින්ම හමුවෙන බ්‍රිස්බේන් කවියා සමනොල විජේරත්න. මම තෝරාගත්තේ ඔහුගේ ඉලක්කම් ගහන මාලක්කම් නැමැති කවිය. බිලින්දු මුවරන් සිනා ලංකල සොඳුරු හසතුඩු භාවනාවක බිමට බර වී හමන මදනල සමග ඌව ඕ දැහන් ගත වෙන චණ්ඩමාරුත පවා විනිවිද ඇදුන ඔරුවේ රුවල් ලෙලමින හිතුමතේ ගිය කුඹගසක් දැන් ඇදෙන්නේ ඔහෙ රුවල බාගෙන ඉසිරි විසිරුණු තරු කඩුළු හත පිම්මේ පැනගිය අනග පොව් කැල විසිල් ගැහුවත් මලක්කම් නැත පායට පෑගුණ ඉලක්කම් ළඟ ගැහැණුන් මිනිසුන් අතර ඇතිවන ශෘංගාරාත්මක ගනුදෙනු කවියේ අපිට නිතර ම දකින්නට ලැබෙන්නේ උපමා රූපක මගින්. මේ කවියෙත් එහෙමම තමයි. හැබැයි මෙතනදී අපිට දකින්නට තියෙන්නේ මේ ශෘංගාරයේ උත්කර්ෂය වෙනුවට එය කෙමෙන් වියකී යාම හුවා දක්වන්නට මේ උපමා රූපක භාවිතා කරලා තියෙන බවක් තමයි. මාලක්කම කියලා කියන්නේ පහත රට නර්තන කලාවේ ඉතාම අසීරු බොහොම ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු අතිශය ඉහළ මට්ටමේ ශිල්පීය දස්කමක් විදිහට. මේ ශෘංගාරාත්මක අනංග මාලක්කම් රංගන වෙනුවට දැන් මාලක්කම් රංගන දක්වන්නේ ඉලක්කම්. ඔහු කවියෙන් කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ වයස. අපි වයසෙන් කෙමෙන් මුහු කරා යද්දී අපේ භෞතික ශරීර ආසාවන් කෙමෙන් වියකීම උපමා රූපක භාවිතයෙන් ඉතා අපූර්වට සමනල විජේරත්න කවියා ඉදිරිපත් කරන්නේ ඒ අයුරින්. අපි මීළඟට හමුවන බ්‍රිස්බේන් කවියා ආනන්ද සමරතුංග. මම තෝරාගත්තේ ඔහුගේ කැමරා පවුර කියන කවිය. පුන් පසලොස්වක දිනක සඳ අඹරේ පෑයූ මොහොතක සුදු අතින් සැරසුන පින් කෙතට දුවයි නිම නොවනා තරංගයක දෑතින් ගෙන මල් වට්ටිය මාත් එක්විය තරඟ පිටියට තල්ලු වී ගොස් බුදු මැදුර අභියස නොඇටි බේරුණේ පෙර පිනකට සොයාගත නොහැක පුදසුන පුදන්නට මල් වට්ටිය නොපෙනුනා හිමියනි ඔබ වැඩ සිටිනවා බුදු මැදුර තුළ මහා පවුරක් විලසට උස්ව පහත්ව එකිනෙක කැමරා පවුරක් ඉදිව ඇත සෙල්ෆි ගහන්නට ඔබට පසු පාසිට අනේ හිමියනි සමාවුව මැන මම යමි ආපසු නිවස වෙත මල්වට්ටිය ගෙන අතින්. බුදුන් වහන්සේට පුද පූජා කිරීම යන බැතුමතුගගේ අත්දැකීමක් හරහා නූතන සමාජයේ ආගමික බත්තිය මොන වගේ එකක්ද කියලා පෙන්වන්නට කවිය උත්සාහ කරනවා. අපි සාමාන්‍යයෙන් තමන්ටම කරගතිය යුතු ආධ්‍යාත්මික දෙයක් විදිහට සලකන පින දැන් ලෝකයට පේන කැමරාවක් ඉස්සරහා කරන රංගපෑමක් බවට පත් වෙලා තියෙනවා අපිට පේනවා. කවියත් එක්තරා මොහොතක මේ රංගපෑමට එකතු වෙනවා. ඒ වගේම එක්තරා මොහොතක මෙතන ඇති පරස්පරතාවය දකිනහු මේ රංගපෑමෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ අද ලෝකයේ ආගමික භක්තිය ඇති ව්‍යාජ ස්වභාවය කවියා තමන්ගේම අත්දැකීමක් සහ අවබෝධයක් විදිහට බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. මීළඟට කවි පොතේ අපිට හමුවන්නේ බ්‍රිස්බේන් කවියා රංජිත් යාපමහත්මයා. ඔහුගේ නිසල රැ කියන කවිය තමයි මම අද තෝරගත්තේ. රාත්‍රිය නිසසලයි රැහැයි හඬක්වත් නැසේ මා දෑස නොපිය වෙයි සිතුවිලි අවදිව සැරිසරති දසාතේ බිරින්දෑ ගැඹුරු නින්දක ඇතත් සුවයහනක් යාන්තම් එළිය දෙන දැල්ලුනත් විබුලි විබුලක් හිතට නැහැ නිවනක් පණින හැටි අත්තෙන් අත්තට හිත අතීතට අනාගතයට මතකයි රැ දෙකත් පහුවෙනවා මට නින්ද යන්නට ඇති හාමිනේ අවදි වෙලා සුපුරුදු වෙලාවට මොකද අද තාම නිදි දුකයි මට නැගිටවන්නත් කෙසේ නම් කියන්නද නින්ද ගිය නැති වගක් කඩිය මුඩිය නැගිට්ටා ආදරෙන් අතාරන්. මේ ඉතා සරල දෛනික සිදුවීමක් ඇතු ආශ්‍රයෙන් මිනිසුකගේ අභ්‍යන්තර නොසන්සුන්කම අවිනිශ්චිත බව සිතුවිලි අතර පොරබැදීම වගේම සහකාරයේගේ ආදරය හමුවේ යම් සැනසීමක් අත්වෙන ආකාරයත් බොහොම ලස්සන්ට ඉදිරිපත් කරන කවියක්. නිසංසල රාත්‍රීන් වල නොනිදන සිතුවිලි කියන්නේ කවියෙකුට එහෙම නැත්නම් නිර්මාණකරුවෙකුට අනිවාර්ය අත්දැකීමක් කියලා අපිට කියන්නට පුළුවන්. එහෙම නොනිදන සිතුවිලි තමයි කවි බවට පත් වෙන්නේ. මේ කවි එක්තරා ආකාරයකට රූපමය තිර රචනාවක් වගේ තමයි දිගහැරෙන්නේ. මට මේ කවිය හැඟෙන විශේෂිතම කාරණය තමයි බිරිඳගෙන් ලැබෙන ආදරය සහ ඒ ආදරය තුළ මොහොතකට හෝ පොරබදන සිතුවිලිවලින් පීඩිත සිත සංසුන් වෙන ඇඟවීමක් සමග මේ කවිය අවසන් කර තිබීම. අපි ඊළඟට යමු සමන්මල් ගුණරත්න කවියාගේ කවියකට. ඔහුගේ කවි අතරින් මම තෝරාගත්තේ දෙවියන්ගේ උබතෝ කෝටිකය කියන තරමක් උපහාසයක් ගැබුණ කවියයි. සිය දහසක් මව්පියන් බාරහාර විය දෙවියනට විසල් පොරොන්දු නෙක පඬුරු පුදමින් සමත් වෙත්වා කියා තම දරුවන් පිවිසුම් තරඟ විභාගයෙන් වරම් ලබන්නට සරසවියට. ඒත් කෙසේ නම් ඉටු කරම්ද මේ නොමසුරු යාතිකා බලත් වික්ෂිප්තව දෙවි දේවතාවෝ දසදහසකටවත් නැහැනුව සරසවියේ ඉඩකඩ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන බැරෑරුම් ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය මගින් සමාජයේ ඇති කර තිබෙන බලවත් පීඩනය සහ එම පීඩනය තුළින් මිනිසාගේ යථාර්ථ අවබෝධය හීන වී ගිහින් මිත්‍යාවන්හි එල්බ ගැනීම ගැන එකිනෙකට සම්බන්ධ සිතුවීම් පෙළක් ඔහු උපහාසයෙන් යුතුව ඉදිරිපත් කරනවා. තර්ක ඥානයෙන් සලකා බැලුවාම ඉතා පැහැදිලිව තේරුම් ගත හැකි ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒක දෙවියන්ට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපේ ජීවිතයේ අපට ලැබෙන අවස්ථාවන් අල්ප වුණාම ඒවා වෙනුවෙන් බරපතල තරංගයක් නිර්මාණය වුණාම මිනිසා පත්වෙන අසරණ තත්ත්වයක් මේ කවිය ඇඟ වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වෙත යොමු වීම කියන්නේම සමාජ ක්‍රමය තුළ මිනිසා පත්වෙන අසරණ තත්ත්වය පිළිබඳව එක්තරා මිනුම් දණ්ඩක් කියන එකයි මගේ අදහස. මීළඟට අපට හමුවන්නේ මෙවර කවි පොතේ බ්‍රිස්බේන් කවියන් අතර සිටින එකම කිවිඳිය අනුෂ්කා කාංචනා වන්නිනායක. ඇයගේ කවි අතුරින් අද මා තෝරාගත්තේ නිහඬ කලපුවක සැඳෑ සිත්තම කියන කවිය. රන්වන් පැහැයින් අහස හැඩ වෙලා ගියා, තම් පැහැ වලාකුළු සිද්දිය වසා තියා, නිසල දිය මතින් නිවෙනා හිරු බලා, කලපුවේ තනි රුකක් ඉන්නවා සිත නිවා, ඈතින් පෙනෙන පාලම මත ලැගුම්ගෙන, රළ මත වැටෙන සෙවනැලි රහසින් මුමුණන, ලෝකයම නිහඬවන මේ සැඳෑ එළියෙන, සිතේ ඇති තනිකමට පියාපත් ලැබ සිනාසෙන, දිය රැලි මතින් මැවෙන අරුව දෙස බලන්, නොසැලෙන සිතින් ඉවසන්නට පාර කියන්, මේ සුඳුරු සැඳෑවට පින් බැඳි සිතින් මායින් නෙමි නිහඬව මේ නෙතුපියන්. අපේ හිතර දැනෙන සංවේදනා විඳගැනීම ක්‍රමයක් විදිහට ස්වභාව සෞන්දර්යය එක්ක යම්කිසි නිහඬ ගනු දෙනුවක යෙදීම මුල් කරගෙන තමයි මේ කවිය ලියවිලා තියෙන්නේ. මම හිතන්නේ මේක අලුත් පරම්පරාවට යම්කිසි ආගන්තුක අත්දැකීමක් වුණත් ජීවිතයේ දශක 4ක් 5ක් ගෙවල ඉන්න අපේ පරම්පරාවට නම් සුලභ අත්දැකීමක්. අතීත විරහ වේදනාවක ඇඟවුම් කාරක මේ කවියේ තැනතන අපිට හමු වෙනවා. නමුත් මෙහි පරිසර වර්ණනාව තුළ සහ මේ සිතුවිලිය පරිසරය සමග ගලපා ඇති ආකාරය තුළ ජීවිතයේ මුහුකුරාගිය ස්වභාවය, ඒ අතීත හැඟුම් සමග දැඩිව නොබැඳී යම් මට්ටමක ආධ්‍යාත්මික සාමයක් ලබාගත් අයෙක් බවටත් අපිට ඉඟි සැපේනවා. සෝබා දහමේ ඉතා සුන්දර මොහොතක් සමග අවදි වන ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම් සමග බැඳුණු අතීත මතක උපේක්ෂා සහගත ලෙසින් ආවර්ජනය කිරීමක් ලෙස අපිට මේ කවිය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් කුමාර සුපුරුදු පරිදි ඔබත් මින් පෙර පළ කළ සියලුම කවි පොත්වලට වගේම මෙවරත් කවි පොතට දායක වෙනවා. ඔබගේ කවි අතරින් මම තෝරාගත්තේ කරකාර නැමැති මේ කවිය. කරකාර බැඳ කුලගේට එන පින්සාර මල වගේ දුනුකේ, අතනෑර බැඳි කරකාර අපි හදහාදකම් බඳිමු මැණිකේ, ඉතින් නොබැඳුණු ගොඩක් තැන්වල බැඳුණු අත් තියෙනවා මැණිකේ, බැඳී නොබැඳී එහෙම ඉන්නත් තියෙනවා ඇති කරුණු මැණිකේ, අතින් විතරක් බැඳුණු තරමට හිත්වලට හරි බරයි මැණිකේ, ඒ නිසා හදවත්වලින් අපි තදින් අල්ලන් හිඳිමු මැණිකේ. ශ්‍රී ලංකාව වගේ රටවල සංස්කෘතියත් එක්ක ජීවිතයේ වැදගත් සංසිද්ධීන් එක්ක බැඳුණු සංස්කෘතික ආකල්ප සහ සිරිත්විරිත් සමහර වෙලාවට අර සංසිද්ධියේ මූලික අවශ්‍යතාවයන් අතික්‍රමණය බව අපිට දකින්නට පුළුවන්. විවාහය කියලා කියන්නේ මේ කාරණය අපිට හොඳින් දැක ගන්නට පුළුවන් අවස්ථාවක්. මේ කවිය මූලික අදහස වෙන්නේ විවාහය යනු හුදෙක් නීතිමය හෝ සමාජීය බැඳීමක් නොවේ, හදවතින් ඇතිවන ආදරය සහ අවබෝධය මත ගොඩනැගිය යුතු සම්බන්ධතාවයක් බවයි. බිරිඳ සමග කෙරෙන ආදරණීය කතාබහක ආකෘතියෙන් තමයි කවිය මේ අදහස ඉදිරිපත් කරන්නේ. එහිදි කවිය විවාහයේ බාහිර බැඳීම සහ අභ්‍යන්තර බැඳීම අතර වෙනස, අත් බැඳීම සහ හිත් බැඳීම කියන කවිය පුරාදි වෙන

0: වියක් දෙස අපි මීළඟට යොමුයමු. වැටහීම. එන බව නිසැක බව ඔබ හොඳ හැටි දැනන් සිටියා. හැඩරුවට හිනාවට ඔබ වසඟ නැති බවටත් මං කරුණු දැනන් හිටියා. වස්තුවට තොත්තුවට අත යටින් ගණ දිනුවකට ඔබ වහල් නැති බවත් ඇත්තටම අසා තිබුණා. රෑදවල් නැතුව වෙනසක් ඔබට පැවරූ කාර්ය කිසිදාක නොනිදා මොහොතක් කරන බව කියලක් තිබුණා. පුළුලොකුරිති සරතන කොකුමගර සුවඳට නිල්නුවන් දිගු අරලට ඔබ සලිත නොවන කරුණක් ඇත්තටම කියා තිබුණා. නැගෙනහිරු රජදුසේ සකල සත වෙත පොදුවේ කලවයස වර්ණ බස නොතකන බවද ඇසුවා. ඔබ මඩින්නට ජගතෙකු නැති බවද දැනන් හිටියා. ඒ ඇසූ හැමදේම ඔබ ගැන සනාතන සත්‍ය බවටම ඇත්තටම වැටහුණේ දැනුනේ මගේ බිරිඳත් ඔබ අරංගිය පසුවයි. මේ කවියේ මුල් පැදි කීපය කියවෙනට අපේ හිත ඇති වෙන්නේ කිසිම විටක කෙනෙකුගේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික කාරණා මත වෙනසක් සිදු නොකරන සමානාත්මතාවය කියන කාරණ අකුරටම ඉෂ්ට කරන ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් පිළිබඳ කරන වර්ණනාවක් විදිහට. ඒ කවිය හිතාමතාම කරන කාව්‍යාත්මක සම්‍යක් ප්‍රයෝගයක්. ඔහු අවසාන මොහොතේ තමයි කියන්නේ මේ කවුරු ගැනද කතා කරන්න කියලා. ජීවිතයේ අතිශය ඛේදනීය සංවේදී අත්දැකීමක් තුළින් ඔහු අපිට පෙන්නනවා මේ කතා කරන්නේ මාරයා, එහෙම නැත්නම් මරණය කියන කාරණය ගැන බව. ඉතින් අපිට ප්‍රශ්නයක් එනවා, තමන්ගේ ආදරණීය උදුරාගත් මාරයා පිළිබඳව කෙනෙක් මේ තරම් ප්‍රශංසාමුඛයෙන් කතා කරන්නේ ඇයි කියලා. මරණයේ ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්ත නැත්තා දකිනවා මරණය කියන්නේ ඔබගේ භෞතික හෝ සංස්කෘතික වටිනාකම් මත රඳා පවතින දෙයක් නොවන බව. මරණයේ ස්වභාවයෙන්ම කිසියෙකුට වෙනස්ව නොසලකන බව. ජීවිතයේ ඉතා කනගාටුදායක අත්දැකීමක් හරහා කෙනෙක් ලබා ගන්නේ ඒ ගැඹුරු අවබෝධයක් තමයි නිමල් සේදර කවියා වැටහීම කවි පන්තියෙන් අපිට ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතනවා මේ කතාබහෙන් ඔබට කවි රසවින්දනයට යම් කිසි අත්වලක් ලැබෙන්නට ඇති කියලා. අපේ බ්‍රිස්බේන් කවි සහෘදයන් 7ක් ඇතුළුව මේ පොතේ කවියන් 20 දෙනෙකුගේ කවි 100කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබත් කවි පොතක් ලබාගෙන මේ කවි රසවිඳින්න ඔබගේ රසවින්දනයන් අපිත් සමග ඉඩලද විටක බෙදා ගන්නත් කියලා. ඉතින් මේ අවස්ථාව ලබා දුන් කුමාර ඔබටත් බොහොම ස්තුතියි.
1: ඉතින් මෙහෙම හොරා කාලයක් අපිට නොදැනීම ගෙවිලා ගියා. ඉතින් මේ අවසන් වෙන්නේ